0: ර ගඩින් දිහ ගඩ හත විස්මන නුව දිහයක මෙ හට දිව ම් දිව ම මිගඩ ගල්ගුම කරියම ගෙදන එහන් තෙරින්ගේ හොවන් එහන් තෙරින්ගේ හොවන් ශෝයක එහන් තෙරින් රික් ස්් කොල්ලා ලවත හිමනාල්දීගෙන් දිවි ම කරේගෙන් දා ශෝයි. ගුලාලේ වනේ හාතිම ස්ලාම් ලෙකුම්
1: වාලෙකුම පදාම්
0: හාතිම් කියන හාලු
1: ඔව්
0: රංගලෝ හාද දුවස් කොෆේ හාතිම්ම මිදීමාව මෙහාරු බෑවරි නුවනීත හාතිම් එහන් තෙරින්ගේ හොබන් ශෝග බෑවිරි වෙලනේ ද එහෙම් වනි හා කොන් කමෙක්ග මිගඩීග තිවුලනි
1: කමක්ගනු
0: කමගේනු ගේග ගේගත මේද කොන් කමෙන් ඔන්නානි දෙෙන් කොන් කන්තත්තක ප්ලේන් කොෆෝති අදි නේන්ගේ හා request kolla fa miyoti wakawaka mi lavaya do
1: football wat karegi
0: ma football mi lavata kun emme kamuda lavay ki mita komme fahar kus ane fifa album en nere end mita emme kamuda lavay ki
1: ade
0: ehem mani ai mi faharu ge lavata ka bure mes milawa kamude
1: ade
0: aha beenu tahasa kura
1: purtama fahiya den සමායා දැන් රම්දායා දැන් ආශිදායා නිදවා දැන් කොටුවා දැන් මිකටික අඩු හුරි හැම්බැල්ල
0: ඕකේ එහෙම්වීම මෙහැ සබුන් ගෙනස්තේන ලබයිගේ

0: ගඩින් දිහකඩි න්සා හතර මිනට මේ නුව දිහක මග හට දිවහි FM දිවහි FMමන් මිගඩී ගල්ගුන් මේ කුරිය ගෙන්ද හුන්තරින්ගේ හෝවන් ෝග හ සබ ගුලා ලේම වනි මලකාය අස්ලාම ලෙකුම් මලකා කියන හාලු දෙවන පහරම බද්දල් විද මලකා කොබ බිසිී වගුත එත්ත හරිහා කුදිමිස් ගේගේ බූලේ කරන්නේ
1: අම
0: ඕකේ දෝ මිගඩි මිකී කොල්ලා වගුතේ ලාහුගුවෑගෙන් ලාහුගුවෑන් ඇස් දෙෙන් ඒ වගුත් කොල් ්‍රී කොත මිලිබෙන කෑරීග හුරේ දෝ අබදස් දෙ එකකුදි නෑක බයි කල් එක්ටිවිටස් කුරිය ගෙන්දන්ත ෆිලාවලු නිම්මු මා දෙෙන් කුරෙහු මා කුල ජිස්සුමා මි හුරිහාකම විස් දානි කුරිය දෝ ඇන කොම එකකුදි නෑක එම ඉන්ට්‍රස්ටිම් වගුත් කොලකි මලකාය මඩුන් තිබේ වගුත් කොළ එකමුදා වගුදු කොළ කියද එහෙන්තවානිදෙන් කුදිම්වීම කොම මලකය මිගඩික ජහල්දයම ලවයකී හුසාම් ගෙලවේද බේනුන්ත ලව හාස කොල්ල
1: අඩවාහකු
0: ඕකේ එහෙමක් ගෙනස්තේන ලවයිය
1: Oh.

Es un teringue jobón. ගඩින් එකාරකට හැම මිනිට් මේන වදි හේක මෙගාහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩියක කුරියම් මිගෙන්දා එහුන් තෙරින්ගේ හොමුන් ෂෝගා මිහායි සබණි කවසම ඊතුර එහුන් තෙරියගේ රික්වෙස්ට් මියති මිෆාර්ග ලවේ රික්වෙස්ට් කොෆම මිවනි නූරා රික්වෙස්ට් කොෆම මිවනි අර්ජිත්ගේ ජියා මි ලව ජහල් දෙනුමා අර්ජිත් සින්ගේ ජියා මි ලවේ කී ෆිල්ම් ගුණ්ඩේගේ හිමනේ ලවේ මිහායි සබ එහෙම මි ලව ඉවල් දෙනුමා

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්.
1: එහෙනම්

0: ස්කාපටයිගේ බලාලංජයේ සිල්ස්ලෑකවා එම බොඩේ සර්වකි ඒග හිමිනේ ෆොරෙන්සික් හගේ ගැත්තා. එහෙන් ක්‍රේම් ශෝතකා හිලාව මිසිස්ලාග බේනු කොෆවනී හගේගේ මෙඩිකල් අදී ඉන්වෙස්ටිගේටිව් උසූතකේ. නිකෝල් කිඩ්මන්ගේ එක්ටිම් ෆෙන්නනී වරක් ෆුරිහමාදී හගේගේ ෆොරෙන්සික් ඩොක්ටරේගේ හරකෑත්තකා එක් ගොත. මේ හගේගේ ෆොරෙන්සික් පෙතොලොජී දිරාසා කුගෙන් ගෙන සීෆවා කන්තත්තකෙකං ෆාහක් කුරෙවේ. මිසිස්ලාගේ සවුන්ඩ් ඇන් මියුසික් තරුතීබ් කොෆවනී වෙස් වරක් තෆාතු ගොතක. ಮ್ಯೂಸಿಕ್ ಬೇಣು ಕೊಫವಾ ಇಂಡಸ್ಟ್ರಿಯಲ್ ಸೀನ್ ತದಿ ಎಂಬಿಯಂಟ್ ಡ್ರೋನ್ಸ್ ಗೆ ಸಬುಂ ಬಲಾ ಮೀಹಾ ಫೊರೆನ್ಸಿಕ್ ಮಸೆಕತುಗೆ ಮಾಹೌಲುಗ ಹುಣ್ಣ ಸೀರಿಯಸ್ ಕಂ ಇಹುಸಾಸ್ ಕೊದ್ದೆ. ಜುಮ್ಲ ಕೊಬ್ಬುನಾ ನಮ ಸ್ಕಾಪಿಟಾಯಕಿ ಜಮಾನಿ ಕ್ರೈಮ್ ಥ್ರಿಲ್ಲರ್ ಜೋನ್ ರ್ಯಾಂಗ್ ಇತುರುವಿ ವರ ಫುರಿಹಮು ಫೆದ್ದುಮೆ. ಮೀ ಆಯಿಲಿ ಗುಳುಂತಕ ಮಾಜಿಗೆ ಹಿದ್ದತಿ ಕಮ ವಜೀಫಾಗೆ ಜಿಮ್ಮಾತಹುಗೆ ಮೆದುಗ ಇನ್ಸಾನ ತಹಮಲ್ ಕುರಾ ಕಂತತ್ತಹುಗೆ ಮಚ್ಚ ಬಿನಾಯ್ಫವಾ ವರುಗದ ಸೀರೀಸೆ. ಪೆಟ್ರಿಷಿಯಾ ಕೋನ್ವೆಲ್ ಗೆ ವಾಹಕತಕ ಲೋಪ್ ಕುರಾ ಫರಾತಕಶ ಸೀರಿಯಸ್ ಕ್ರೈಮ್ ಡ್ರಾಮಾ ಬಲಾ ಹಿವ್ವ ಫರಾತಕ ಮಿ ದೂಕೊ ಲೆವೇವರುಕೆ ಉಫೆತ್ತುಮೆನ್ನು.
1: Just a perfect day. Drink sangria in the park. And then later

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පොනගෑ අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්
1: එහෙමද

අධීති මන රස්කලාගේ බෑවරින් කම්ගා තිය බෑ මීහුන් හී කොග්ගෙන් උළුණු තකෙච්ච තිය බෑ මීහුන් ගොවා බලාශේ එකලාගේ වහහි කුරව්වා දුවස් හඳම කුරාශේ ෆහැ ඒවරෙන් එතකෙච්ච ගොවා නැති නමවෙස් එතකෙති ඒවරෙන්න්නක ජවාබෙන් නුදේ නැති අධි ඒවරෙන්ගේ මෙදුගා හොරහේ එබහි නරකෑගේ වාදී තිමන් රස්කලාගේ ලබ්වා හොශීමේ.

ඉස්වෙදිය මීහුන්න වෙගෙන්දිය ගොයි එවරෙන්න වෙස් වුන් නුවත එවරෙන්න ෆෙන්න ගොත්ගා අජාබ අවුන් එබහී ඒකමං එදි ඉන්තිජාරු කුරුම් මෙනුයි මීසකුන්න තෙදමගු ඇහිඳු එවරෙන් ඊමාම් වුමායි එවරෙන්ගේ වෙරි රස්කලාන්ගේ හදරතුම් ෆාෆ ෆොස්සවුන් එදි දෙන්නවුන් එවරෙන්න මනායි නොකුරෙතේ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුක
1: Tea time request.

එකලේගේ ෆාන විදාළුවි තිමම්මෙන් බේනුම් වෙගෙන් මියොලනී එතනෙ දෙන් එදකලුන්ගේ ෆියවලු බල්ලවමුන් එදකලුන් එඹුරි ෆහත වඩාගෙන් ෆියේ.

0: ඒකලුම් කුරියන් හිංගවා වඩාගෙන් නවන් අරා වඩාගෙන්නෙවි හිඳු එබේ කලකු එනා ෆූදුවාලවාෆි එකලේග ෆානු විදාල්වි එනා තිය ෆූදුවාලවී ඒග අහළුවරින් ගරගු කොල්ලෙවු මත්තෝයි හමකශවරුම් කලේග ෆානු තියකුරවී බොඩුවගෙන්වා නුබෑකමකි.
1: දිවහිFM දිවහින් නායකු නුවදිය එක මෙගහර්ට්ස්.

0: රීති අබදුවස් රීති
1: ති එහුන්තරින්ගේ එම මක්ගුවල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා

ති එහුන් තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

0: රීති අබදුවස් රීති
1: එම කමුදාෆිය මෙගෙන කිහවර්කතු අහැකිනම ජවාපකි වර රඟල ගැඩේ
2: කියන කුන්දිරි උලේනි කලා යනුල මිහිතුගාවිින්දු කෙදේ නිශානන්න
1: එම කමුදා ෆිල්ම්ගේ එම හාසකම කිකොබෑතු අහැෆිනම ජවාපකි ෆිල්ම්ගේ හූරි හා කමවෙස්
3: මේ ඉස්මයිල ෆන් රංකුල නූකුල අලිකුල හුදුකුල ෆෙනයේ දිවෙහිවුටුම් අඩුවහමන්ති ධනී නුවදිහ එක මෙගහට්ස් දිවෙහි FM දොම්වෙලි

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: ලවයකක් වහ ලවයි

0: ගාමියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම.
1: ලවයකක් පහ ලවයි.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: අමානඇත්තෙරිකමකි මුජතම අයිග්ගා හුන්නන් ජෙහේ අහ්ලාකයාතුගේ මෑගණඩු එබ්බ මකාරිමුල් අහ්ලාගුගෙ තෙරෙෙන් හිමනේ එම්ම මුහිම්මු එක්කන්ත එහෙම් වෙ අමානඇත්තෙරිකං ගුලිෆාවනී ඊමාංකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් හදීස් කුරවාෆාවේ ලා ඊමාන ලිමල්ලා අමානත ලහු වලා දීන ලිමල්ලා අහ්දල මානයි අමානඇත්තෙරිකං නෙම්මීහායන් ඊමාංකමෙන් නෙතෙ අදි අහ්ද වෆාතෙරි නුවා මීහක දීනෙන් නෙතෙ අමානඇත්තෙරිකමුගෙ දායිරායකි ವರ ಫುಳಾ ದಾಯಿರಾಯ ಏಗೆ ತೆರೆಗ ಅಲ್ಲಾಹುಗೆ ಹಗ್ಗುತಕ ಆದಮುಗೆ ದರೀಂಗೆ ಹಗ್ಗುತಂ ಎಕುಲೆಬಿಗೆಂಬೆ ಹುರಿಹಾ ಮಸೂಲಿಯತೆ ಏಗೆ ಎಮ್ಮೆ ಮತಿ ದರಜಾಂ ಫೆಶಿಗೆಂ ಎಮ್ಮೆ ದಶು ದರಜೆ ದಾಂದೆಂ ಅಮಾನಾತುಗೆ ತೆರೆಗ ಹಿಮೆನಿಗೆಂಬೆ ದೀನಿ ಗೊತುಂ ತಿಮಾ ಅದಾಕುರಂಜೆಹೆ ಕೊಮ್ಮೆ ವಾಜಿಬಕಿ ಅಮಾನಾತೆ ತಿಮಾಯ ತಿಮಾಗೆ ಅಹ್ ಅನಂ ಇನ್ಸಾನ ಕಾದೆಮೆದು ತಿಮಾ ಹಿಂಗಾ ಮುಆಮಲಾತಕುಗಯ್ಯ ತಿಮಾಯ ತಿಮಾಗೆ ವೆರಿ

0: දෙං එදෙබේ කලුන් කුරියන් හිංගවා වඩා ගන්නවනෙකෝ. කුඩ ෆිරෙහෙන් කුජ්ජකා බද්දලුව වඩාගෙන හිඳු. එබේ කලකු එකුජ්ජා කතුළු කුරබ්වාෆි. එකලේගෆානු විදාළුවේ එකක්කු වෙස් මරාෆානුවා කුෂෙන්නේ තාහිරු නස්සේ කලේගෆානු තිය කතුළු කුරබීතෝවෙ. හම කශවරුම් කලේගෆානු තිය කුරවී වර බොඩු නොබෑකමකි.
1: قال ألم أقل لك إنك لن تستطيع معي صبرا
0: إبيك لك ودالوي هم كشور تمن كليغ فانا إكوغا كليغ فانا كيكو ربمك كل داني نواني تمن كليغ فانو كليغ فانا كن ندن منتوي

දෙං එදබේ කලුම් කුරියන් හිංගවා වඩා ගන්නවමු. රශෙක්ගේ අහුළුවරි බයකා හමය වඩා ගෙන්නවුණු හිඳු. එ රශුගේ මීහුන්ගේ කිබයෙන් කා ඇති කොළක එදබේ කලුන් එදි වඩාගති. ෆහෙ එවරෙන් එබේ කලුන්න මෙහමාන් ධාරී අදා කුරුම ඉංකාර කුළ වූවේ. දෙං එරසුම් වෙට්ටෙන් කෑරි වෙෆාවා ෆාරෙ එ දෙබේ කලුන් දෙක වඩාගති. දෙං එබේ කලකු එ ෆාරු නංගවා තෙදුකුරවාෆී. එ කලේගෆානු විදාළුවේ කලේගෆානු බේනුම් ෆුළු නම එකමං උජූරයිෙන් හිප්පෙ විධානේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තක ඛියාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාවගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අලුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුමිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන්කුරවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆ හමයි ෆදැ තෙදුබුණු මශා